ඔන්නමයි ටම් ජයරත්නයන්ගේ මියුරු හඬින් ඒ මවගුණ ගීතය ගැවනේ සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා. ඉතිං මෙතේ බුදුන් කල ලොයි උතුම් ලඳ විශාකාව වේවා කියලතමයි ප්‍රාර්ථනා කළේ. ඉතිං අපි නැවතත් ඉන්නවා මව්වරුන්ගේ ගුණ ගයන්න, මව් ගුණ ගී ගයන්න දවසක් අවශ්‍ය නැහැ. පුළුවන් හැම වෙලාවකම මව්වරු වෙනුවෙන්, මව වෙනුවෙන් ලියවුණු ගැයුණු ගීත අනිවාර්යයෙන්ම ප්‍රචාරය කරනවා. බොහොමයක් ඔබට මතක ඇති, විශේෂයෙන්ම මැදිරියට ආරාධිත අමුත් එක් එන වෙලාවකට සහෘදයාමී වැඩසටහනේ මං හිතන්නේ මෙතෙක් ආ සියලුම දෙනා මව්ගුණ ගීතයක් තෝරලා තියෙනවා. ඉතින් ඒ තමයි ඒ ආත්මීය විශ්වීය බැඳීම මවක් සහ දරුවෙකු අතර. ඉතින් කරණීමේ සූත්‍රයේ තැනක කියනවා මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මවක් යම්සේ තම එකම පුතු රකීද, අන්න ඒ විදිහට අනිත් සියලු සත්වයා ගැනත් හිතන්න කියලා තමයි ඒ කියන්නේ. ඉතින් කොමාරි අන්න මවුරුන් ගී දිනේ පසුගිය 10 වෙනිදා යෙදුණු මවුරුන් ගී දිනේ වෙනුවෙන් අපි සියලුම මවුරුන්ට උපහාරයක් වෙන ගීතයක් ඉදිරිපත් කළා. ඒ වගේ

අහස පොළොවට ආදරයේ දෙන සුයාමය වැහි වෙලාවයි. හුඟ කලක් උඩ බලන් හිටියට, රැවුම් ගෙරවුම් අහන් හිටියට, කුණු දූලි මල් දරන් හිටියට, හේතිලා යන කම්ම දුක්ගොඩ, අහස පොළොවට ආදරයේ දෙන සුයාමය වැහි වෙලාවයි. ඊට පසු දින නැවුම් ගස්වැල් ලපලු නැලවෙන මල් ඵලින් බර පොළොව අහසට දෑස් දිගු කර ආදරයේ දෙන වෙලාවයි. උපුටා ගන්නේ සේක් ප්‍රබුද්ධසේකර ෆේස්බුක් පිටුවෙන් නදියාගේ සංකල්පයක්.

දැවි ඉරිතැලුණු හදවත මත්තට බලා හිඳී වැටෙන අතුරු පොද වැස්සක්. ඉතින් පොද වැස්ස වැටුණාම මේ විදිහයි.

ඉතින් බොහෝ ගීත බිහි වෙන්නේ විප්‍රයෝගයට, විප්‍රයෝගයෙන්, ඒ කියන්නේ විරහයෙන්. ඒත් සම්ප්‍රයෝගය ගැන ලියුණු මේ වගේ රසවත් ගීතත් බොහොමයක් තියෙනවා. හරි අපූර්වට රස විඳින්නට පුළුවන්. ඉතින් මේ වගේ ගීත හා බැඳුණු මතකයන් ඔබ සතුව වෙනම ඇති. ඉතින් අන්නේ මතකයන් අවදි කරගන්නට පුළුවන් මේ ගීතය අහම්බෙන් ඇහෙනකොට. සමහර විට මේ ගීතය ඔබ ඉතාම ප්‍රිය කරන ගීතයක් වෙන්න පුළුවන්. නමුත් අහන්නට නිමිත්තක් නැති වෙන්න පුළුවන්, හොයන්නට නිමිත්තක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ ගීත හොයලා අපි ප්‍රචාරය කරන්නේ. එතකොට ඔබ නිතැතින්ම යනවා අතීතයට ගිහින් අතීතයේ සැරි සරලා ඒ අතීතයේ විඳී සුවයන්, අතීතයේ කාමය අවසාගෙන මහත් රසයක් ලබනවා. නියතයි. වෙලාව 7:00 විනාඩි 28යි. මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලියටයි. ඉතින් ගීත ඉල්ලීමක් තියෙනවා නම් අපිට යොමු කරන්න ලබා දෙන්නට පුළුවන් ඔබේ ගීතේ මේ සතිය බැරි වුණත් ලබන සතිය. ඉතින් සතියක්ම තියෙනවා අද බැරි වුණත්. ඔබට හිතෙනවා නම් ඔබගේ ඔබ කැමති ගීතයක් ප්‍රචාරය කරවන්නට, ඔබේ අර කලින් කිව්වා වගේ ඔබේ මතකයන්, ඒ වගේම තවත් කෙනෙකුගේ මතකයන්, අතීත මතකයන් අවසන්නට තියෙන හොඳම වෙලාව තමයි අපිට ලියලා එවන්න, දන්නලා එවන්න මේ ගීතය ප්‍රචාරය කරන්න කියලා. අපි අනිවාර්යයෙන්ම ඔබට අවස්ථාවක් ලබලා දෙනවා. ගීත ගැන කියනකොටම තවත් හරිම අපූරු ගීතමය සන්ධ්‍යාවක් නිර්මාණය වෙමින්, සැලසුම් වෙමින් පවතිනවා. එදාට ඒ නිර්මාණය වෙයි ඒ මන්දාරම නමින් ධනේඩින් නුවරදී. මේ මස එනම් මැයි මස 30 වෙනිදා හවස 5:30 සාගුඩ් සෙන්ටර් හිදී තමයි. ඉතින් සීමිත ආසන සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඔබ වෙත දැනටමත් ලැබිලා ඇති ආසන වෙන් කර ගැනීමට දිගුවක්, ඒ කියන්නේ ලින්ක් එකක් ඔබ ධනේඩින් හා අවට වාසී නම්, ඉතින් ඉක්මනින්ම ඒ දිගුවට ගිහිල්ලා ලින්ක් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න, එහෙම නැත්නම් ආසනයක් වෙන් කරගන්න. සමහර ලියාපදිංචියක් මේ ආසනයක් වෙන් කරවා ගන්න අමුතුම ආකාරයේ ගීත අත්දැකීමක් ඔබට ලබා දීමට. අද බොහෝ දෙනෙක් ඉතින් පුරුදු වෙලා තියෙනවා කීප දෙනෙක් එකතු වුණාම අර සින්දු පෙට්ටියක් අරගෙන කැරෝකේ සංගීතයක් දාගෙන සින්දු කියන. නමුත් අන්න ඒ රාමුව බිඳ දමමින් ඒ රාමුවෙන් මදක් එහාට ගිහිල්ලා මේ කැරෝකේ සංගීතයට වඩා යමක්, ඊට වඩා උසස් වූ රසවින්දනයක් ලබා දෙන්නට තමයි මේ ගී පැදුර, මේ ගී වියමන, මේ ගීත සැඳෑව සැලසුම් කරලා තින්නේ. ඉතින් නමින් මන්දාරම අනුග්‍රහයෙන්, පූර්ණ අනුග්‍රහයෙන් දැනෙමින් ශ්‍රී ලාංකේය සමාජයේ මේ ගීත සැඳෑව වර්ණවත් වේවි. මේ මාසේ, ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා හරියටම තව දවස් 15කින්, සති දෙකකින් පමණ. ඉතින් ඔන්න මතක් කරලා දිනය වෙන් කර තබා ගන්න මේ මාසේ 30 වෙනිදාට. කොහොමද මේ ආදරය ගැන තමයි කතා කර කර හිටියේ ඉස්සර. ඒ කියන්නේ මේ අවුරුදු 40කට 50කට පමණ කලින් පෙර මේ දුරකථන පරිගණක කිසි දෙයක් තිබුණේ නැහැ. SMS, පණිවිඩ, ඊමේල් කිසි දෙයක් තිබුණේ නැහැ. දුරකථනයක් තිබුණේ එහෙමත් තැනක විතරයි. විශේෂයෙන් ගමක නම් නාගරික ප්‍රදේශවල උනන්දු

දුරකතන තරම් බහුලව තිබුණේ නැහැ. ඉතින් මේ වගේ කාලයක පෙම්වතුන්ගේ ගිවිසා ගැනීම, හමුවෙන්නට ගිවිස ගැනීම, අහවල් දවසේ අහවල් තැනට අහවල් වෙලාවට එනවා කියලා කිව්වොත් එදාට යන්නම ඕනේ. සම්පූර්ණ විශ්වාසයේ මතම තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි පෙම්වතුන් පෙම්වතියනුත් බැඳී ඉන්නවා. ඒ වගේ එහෙම ගිවිසා ගත්තාම ඒ තැනට යන්නට කුමන බාධක පැමිණියත් කෙසේ හෝ. ඉතින් මෙහෙම පෙම්වතෙක්කුත් පෙම්වතියෙකුත් ගිවිසගෙන ඉන්නවා අහවල් දවසේ අහවල් තැනදී හමුවෙමු කියලා බොහෝ කාලයකින් තමයි මේ හමුවෙන්නේ. එකල තිබුණු සමාජයේ වටපිටාව අනුව ආදරය සාමාන්‍යයෙන් තහනම් දෙයක්, විශේෂයෙන්ම නව යෞවනියකට. ඉතින් එහෙම දවසක පෙම්වතෙක් හොඳට ඇඳ පැළඳගෙන හැස්ති වෙනවා තම පෙම්වතිය බලන්නට යන්න. ඉතින් අකලට මහා වරුසාවක් වැහැගෙන එනවා. අන්න එතකොට ඒ අවස්ථාවේදී මෙන්න මෙහෙම ගීයක් ලියවෙනවා.

වහින්නට එපා කියලා කියනවා. ඇයි බොහෝ දිගු කලකින් තමයි මේ ඈමුණ ගහන්නේ. ඉතින් පොඩ්ඩක් ඉන්න අපි හමු වෙලා ඉවර වෙනකන් වැස්ස තියාගෙන. වැස්සට එහෙම කෙනෙක් කියනකොට තවත් කෙනෙක් මෙහෙමත් කියනවා.

දෙන්නේ කිව්වා කිව්වට මේ වැස්ස ගැන කෙනෙක් කියනවා වැහිවලා මලේ කඩයිමින් එහා ඉන්න කෙනෙක් කියනවා මට වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහෙලින් මේක අපූර්වත්වයේ තියෙන්නේ කවියෙකුගේ අපූර්වත්වයේ මේ පද රචනා දෙකම එකම කෙනින්ගේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ

වෙලාවහත පසුවී විනාඩි 43 මේ ඔබේ සිටිනේ ටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසියබවිතගෙනන සත්සරාව මියුරු ගීතාවලිය සමගයි.

කාලය කෙමෙන් කෙමෙන් ගතවේගෙන ගිහින් නොදැනීම හෝරාවකටත් කිට්ටුවට ඇවිල්ලා. ඉතින් සමෝගෙන යන්නටත් වේලාව ඇවිත් හැවැනිකම නෙමෙයි තවත් ගීතයක් දෙකක් තිලින කරමින්. එනම් ඉතින් අදට ඔබෙන් සමුගෙන යන්නන් සත්සරරාවය නිමවමින් තවත් ගීතයකින්, ඒ වගේම ඔබ හමුවට නැවතත් එන පොරොන්දුව පිට නිකම නෙමෙයි මියුරුතම ගී සමුච්චයක් රැගෙන බොහෝ විට සහෘදයකුත් සමග සහෘදයාමයකින් ලබන සතියේ හරියටම මේ වෙලාවටම කියන්නේ හරියටම රාත්‍රී 7 කනිසම වැදෙන වෙලාවට බදාදාවේ. ඒ වගේම ඔබට මේ සියලු වැඩසටහන් සජීවීව අහන්නට පුළුවන්, සජීවීව නැවත අසන්නට පුළුවන් පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ සත්සරාව තුලින්. ඒ වගේම මේ වැඩසටහනේම නැවත විකාශයක් සිදු වෙනවා අඟහරුවාදා. සෑම අඟහරුවාදා දිනකම, කියන්නේ හරියටම දින 6කින් අදට උදෑසන 10ට නව ශ්‍රීලන්තයේ වේලාවෙන්. ඉතින් OFM live ඔස්සේ ඔබට වැඩසටහන ඒ වේලාවෙත් අසන්නට පුළුවන්. ඒ වගේම ඕනෑම වෙලාවක හෙටින් පසු පොඩ්කාස්ට් තාක්ෂණය ඔස්සේ මේ වැඩසටහන අහන්න පුළුවන්. මේ වැඩසටහන විතරක් නෙමෙයි, වැඩසටහන් 218ක් වෙන අපේ වැඩසටහන් සමුච්චයටම ඔබට සවන් දෙන්නට පුළුවන්. වැඩසටහන ආරම්භ දින පළවෙනි වැඩසටහනේ සිටම 2022 වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ. ඉතින් මා දන්නවා ඔබ අපිත් සමග ඉන්නා පුළුවන් හැම වෙලාවටම සජීවීව වැඩසටහන අහනවා. අනිත් වේලාවටත් ඔබ පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ වැඩසටහන අහන බව අපිට විශ්වාසයි. ඉතින් අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ඒ බව තහවුරු වෙනවා.

කොහොම නමුත් ඉතින් ගිහින් එන්නට අවසරයි ඔබට පතමින් හෙටින් ආරම්භන සතිය සුවදායි සතියක් සුබමු සුබ සතියක් ඒ වගේම අද රාත්‍රියේ ඔබට ප්‍රාර්ථනා කරන සුවදායි නිින්දක් එසේනම් තවත් ගීතයක් තිලින කරමින් මා ඔබෙන් සමුගෙන යන්නම් වැඩසටහන නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමඟයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Tech Week 26 is Aotearoa's biggest celebration of technology and innovation. From May 18th to 24th, events right here